නමෝ පරමතත්ංගතත්ංග ස්වරූපේ නමෝ ජෝග් ජෝග්ය නමෝ ගයන් ගයන් නමෝ මන්ත්‍ර මන්ත්‍රේ නමෝ ත්‍යන් ත්‍යන් නමෝ ජුද් ජුද් නමෝ ගයන් ගයන් නමෝ පෝජ් පෝජ් නමෝ පාන් පාන්නේ නමෝ කලහ කර්තා නමෝ ශාත් රූපේ නමෝ ඉන්ද්‍රින්ද්‍රය නාදම් බෙපුතේ කලංකර රූපේ අලංකර ලංකේ නමෝ වාසුවාසේ නමෝ බාක බංකේ පංගී ස්වරූපේ අනංගී අනාමේ ත්‍රිපංගී ත්‍රිකාලේ අනංගී යකමේ එක් අචරී ඡන්ද අජය අලය අපය අබය අපු අජු අනාස කාස ගංජ පංජ අලක් අපක් අකාල් දයාල අලේඛ අපේක් අනාම අකාම අගහ අටහ අනාත්ථ ප්‍රමාත්‍ය අජෝනි අමෝනි නරගේ නරංගේ නරූපේ නරේඛේ කර්ම අපර්ම අගංජේ අලේඛේ පුජංග ප්‍රයාත් ෂන් නමස්තුල් ප්‍රණාමේ සුමස්තුල් ප්‍රණාසේ අගණ්ඩුල් ගන අනාමේ සුමස්තුල් නිවාසේ නේකාමං බෙපුතේ සුමස්තුල් ස්වරූපේ කුකර්මං ප්‍රණාසී සුත්‍ර